වඩාගත අධි විදාළුවේ යූසුග ෆානග මච්චන් අහුරෙන් කුරා හිතාමැක්ග බොඩුකමයි. අධි හිතාමෑග සබබුන් එකලේග ෆානුග ලෝෆුළු හුදුවගෙන් දියේ. ෆහ එකලේග ෆානී හිතාම ෆාලු නුකරබ්වා හිෆහට්ටවා බේකලෙකේ.

බොඩුවෙ ජොමදාන්දෙන් නොවත මරුවෙෆාවා මීහුන්ගෙ තෙරෙන් හිමෙනි ජොමදාන්දෙන් යූසුගෙ ෆානු මතින් හඳුමකුරවුම්ගා කලේගෙ ෆානු ෆිලා වඩා නුගන්නවමුයි.

අලුගෙ වෙරි රස්කලාක් හම කශවරුම් ඉබ රස්කලාංග තිමං අලාය වෙරිකන් දෙවීමුයි. අදි හුව ෆෙන්තම් මාන කුරන් දස්කො දෙවීමුයි. ඉස්වදියම චාලකා නුල උරුතකායි බිං හෙද දෙවි රස්කලාක් දුනියයායි ආහරතුගාමියලාග එහිතරයකී ඉබ රස්කලාන්ගේ. මුස්ලිමෙක්ගෙ ගොතුගා මියලා මරුගන්නවාන්දේ. අදි සෝලිහුන්ගෙ තෙරෙම් මියලා ලව්වාන්දේ.

අදි එ කුරවානච්චක කලේගෆාන එවරංග කිබෙන් උජූරයකම් ඉදිවඩෙන් නුගන්නවමේ ආලම්තක හඳාන් කොද්දිනමකම්ගා මෙනුවී එ කුරවාන්නුවේ.

අධි කලේගෆානුගේ කුරුම්වෙෙස් රත්තවග අහුළුවරින්ගෙ තෙරෙන් එබයකත් තිමන් රස්කලාංග වහයි ඉවවා රසූලු කමායගෙන් ෆිරහෙනුම් මෙනුවී නුපනුවමෙ ෆහෙ බිම්ගා දතුරු ෆතුරුකෝ එවරෙන්ගෙ කුරින් උළුණු මීහුන්ගෙ නිමුම් වී කොම් ෆදයකුම්කං එවරෙන් නුබලනීහියේ. අදි හම කශවරුම් තපවාවිරුයි මීහුන්න ආහරතුගේ ගෝති හෙවකම් බොඩේ ෆහෙ තිය බෑ මීහුන්නක නොවිශ්නේහියේ.

0: ಮೆಹರು ಗಡಿ ಹಗಡಿ ತಿರಿ ಸಮ್ಮೇಟ್ ಮೇ ದಿವ್ಯ ರಾಜ್ಯ ಗಡಾಳ ಮೆಗಣಿಸಿದನೆ ಬಾಜರ ಹೆಂದನೆ ಮೇ ಅದಕ್ಕೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಾಳ ಮೇ ವಾಹದ ಕಾಲ ಮೆಗೆಂದ ಮಾದೋಕಿ ಈದ್ ಫಾಹ ಕುರಾರ ಸಮಾಲ್ಕೊಂದಿನ ಎದೆ ಕಂತ ತಹಕಿ ಕೊಬಾಹೆ ಖ್ಯಾಲ್ ಫುರ್ತ ಹಿಸಾ ಕುರ್ಮಟ್ಟ ಕಾ ಗುಳುವಾ ನಂಬರ್ ಕಿ ತಿನೆ ತಿನೆ ಹಾತರೆ ಸುಮೆಂ ಹಾಯ ಸುಮೆಂ ಹೈ ಈಗ ತುರಂತ ತಿಬೇಫುಣ ಪಿ ಎಸ್ ಎಂ ಎ ಮೆದಿರುಕ ಖ್ಯಾಲ್ ಫಾಳ್ ಕುರಬೇನ್ ನನ್ನೋಟ್ ಕುರಬೇನ್ ತೆಮತಿ ತಿಬೇಫುಣ ತಿಬೇಫುಣ ಅಳು ಗುಳುವಲ್ಲವ ಮೇ ಅದು ಮಾವಲೋಗ ವಾಹದ ಕಾಲ ಫುರ್ಸತ್ಗೆ ವಾಹಕ ಕಂತ ತಕ ಅಳು ಮೇ ಕುರಿಯ ದಾಣ ಕೊಮ್ಮೆ ಕಮಕ್ಕೆ ಸಿಂಗೇತ ಈದ್ ಫಾಹ ಕುರಾಳ ಸಮಾಕಂದೆ ಜೆ ಹುರಿಹಾ ಕಮಕ ಬೇಹಕು ಅಳು ಮೇ ವಾಹದ ಕಾಲ ಮುಗೆಂದಾಣ ತಿಬೇಫುಣ ತೆರೆ ಬೇಫಳ ಕಾಳು ಮನೆ ವಾಹ ದಕ್ಕಾಲ ತಮ್ಮ ಸೇರಿ ಮಿಹಾರ್ ಅಳು ಮನೆ ಬೇಫಳ ಕಾ ಗುಳೆ ಮೇರಿ ಹಸನ್ ಜರೀರ್ ಅಸ್ಸಾಮ್ ಅಲೈಕುಮ್ ಜರೀರ್
1: ಸಮಾಲ್ಕಂದಿನ್ನು
2: ಅದೇ ನೀ ಅಳಗೋಣ ಮೇದೋಹಿಮೆ ಬ್ಯಾರು ಆಗಿದೆ ಪುರತಮ ರಾಜ್ಯ ಗುರಿಯಾರ ಇತ್ತು ನಂಗ ಇದು ಮುಬಾರಕ್
0: ದನ್ನು ಮುಬಾರಕ್
2: ಅಳಗೋಣ ಮೇದೋ ಅಚ್ಚರಿ ಪುಲಿಯಾಗ ಮೀ ಫೇಸ್ಬುಕ್ ಬದಲಿಯಾರ ಮೀನಿ ವಿಸಿತ್ ಬಾರಟ್ ಹೊಡ್ಕೊಂಬ ಬಂಗಿರು ರಮೀದ್ ವಾಹಕದಕ್ಕ ವಾಡು ಅಳಗೋಣ ತಂಗಿರಿ ಮೀಗೇ ಸ್ವಾಹಕದಕ್ಕ ನೀ ಬಾವ ಅಳಗೊಂಡು ಬಲಾದಿರು ಮೀನನ್ನು ಮೆಚ್ಚಿ ಉತಿಮ್ ತಿಂಬೆ ಫುಳು ಬಾರ ಬಡಾಗನಿಗೆ ಕೋಡಿ ಜೈ ವಾಹಕತ ಅದೇ ಅಳಗೊಂಡು ತಂಗೈತೆ ರಮೀಸ್ ಮೇಲೆ ಅಳಗೊಂಡು ಮೆಂದು ಬಾರಹಾಭೇ ಮೌಲ್ಯ ಮಾತು ಗೊತ್ತು ಮಾ ಮುಳುವಾಣೆ ಅಂಡರ್ಸ್ಟ್ಯಾಂಡಿಂಗ್ ಕಮ್ಸ್ ವಿತ್ ನಾಲೆಜ್
0: ಅಂಡರ್ಸ್ಟ್ಯಾಂಡಿಂಗ್ ವೆರಿ ಗುಡ್ ವಾಣ್
2: ಮೌಲೂಗ ಅಳಗೊಂಡು ಬುಡಂಗೊಂಡ ವಾಹಕ ಇದೆ ಅಳುಕಂತದ್ದು ಎಮ್ಮೆ ಇಸ್ವಾಣಿ
1: ರಶುಗರ ಈ ತುಂಗ ಫರಾತು ಎದೆ ಕಮಕ್ಕಿ
2: ಫರಾತು ಅಳಗೊಡ್ಮೆಂಗೆ ಇದೇಪುಡುಂಗೆ ಅಮ್ಮದಿತ ಬೇಟು ಆಸಕ ಅಳಗೊಂಡ ಮೇಲೆ ಮೀ ಅಳಗೊಂಡ ಮೇಲೆ ಮೀ ರಸಕ್ಕೆ ಮೀ ಅಹುಲಾಗೆ ಗೊತ್ತು ಅಮ್ಮ ಅಳಗೊಂಡ ದನ್ನವಾಣಿ ಅಮ್ಮ ವರ ಗಂಗಳು ದಶಕ್ಕೆ ವರಕ್ಕಿನ ಮೀನಕ್ಕಿ ನಮಾದ್ ಕೊರೋ ದೈಫಾ
0: ತಫಾತ್ವಾರ ತಿನ್ನು ಮೀ ಕೊರಗನ್ನು
2: ಅದೇ ಮೀ ನಂಗತಿ ತಫಾತ್ವಾರ ಅಳಗೊಂಡ
0: ಮೇಲೆ
2: ಅಮ್ಮ ಏವು ಸೂಲು ನಮಾದ್ ಕುರುಮಗ ಅಳಗೊಂಡ ಮೇಲೆ ಅಮ್ಮ ಲಾಭಸಿ
0: ರಸಂಗಿ ಬಗುತ್ತ ಬಗುತ್ತ ಉಸೂಲು ಕುರಿಯಾಗಿದ್ದೆ ಎಮ್ಮೆ ರಂಗಳು ದತ್ತ ಅದೇ
2: ಅದೇ ಅದೇ ಅಳಗೊಂಡ್ಮೆನ್ನಕ್ಕಿ ಮೆಹಮಾನ್ ಉನ್ನದ ಸಮ ಪುದೇ ವರ ಕಮ್ಮಿ ಐತಾಬೆ ಅಳಗೊಂಡ್ ಮೇಲೆ ಹಾಲತ್ತು ಜರೂರಿ ಐಗೊತ್ತ ಅಳಗೊಂಡ್ ಮೇಲೆ ನಮ್ಮ ವರ ಕಮ್ಮಿ ಐತಾಣೆ ವರಗಿರ ಬೀರಟ್ಟೆ ಅಣ್ಣಾನೆ ಅಳಗೊಂಡ್ ಮೆಂಗಮ್ಮ ಮೀ ಜಟೀಗ ಅಳಗೊಂಡ್ ಮೇಲೆ ಐತಾ ಕಾರ್ಯಗ ಮೀ ಚಿನಿಕೊಲ್ಲಂತಿ ಬೇರು ಅಳಗೊಂಡ್ ಮೇಲೆ ಮೀ ಫೆನ್ನ ನೀಹು ಅಣ್ಣವರಂಗೇತೋ ಬೋಡು ರಸೆ ಬೀ ಮಾಡಿ ನೀ ಹರಾಗೆ ಬೈ ನುಫೆನಿ ವೆಸ್ತಾಣೆ ಕಿಟ್ಟಿಸಕ್ಕೆ
1: ಮಿಹಾರು
2: ಮೀ ಗುರಿಗ ವಿದ್ಯಾ ಕೋಡಿ ನಗಂಗ್ ಆವಿಮಯೋ ಅಣೆ ಬಾವಿಮಯೋ ಮಿಹಾರು ಲವತಕ್ಕೆ ದಶ ಕುರಾತೇಗ ಕುಳಿವರ ತಯಾರು ಕುರಾತ ಬಲಿಯಂದಿಯರು ತಿಂಗೋತಿ ಫಾತು ಅಳ್ಗೊಂಡ ಕ್ಯೂ ಲಭಾಜಿ
0: ಅದೇ
2: ಏ ಆ ಲವತಕ್ಕೆ ದಸ್ ಕುರಾತಿ ದೇವತ್ತರು ಗಾಗ್ನೆ ಮೇರಿ ಮುಸ್ಕುಳಿದ್ನ
0: ಕೊಡಕೋದಿನ್ನ
1: ಏ ಕೋಡಿ
2: අලගොන මෙ පෙචයම මේ අලගොනුමගේ එවෙස් වරක එවෙස් ගොඩ දොර නොත එවෙස් වෙල්කඥකු නම මියක එන්ටාව වෙන ගොත මුරිය එකන් තත්තක සමාල් කද හම දෝස්කොල් අමයක්කු ගේද මි ගේස් පොලි පද තකෙති රෙගියලේටන අට්ටාල පුරාගෙන් දියුම හාස්ක සමාල්කම තේෙන් එපචේ අද අගුබොඩ තේච්චි ගේ නොබහට්ටා ඒ කොම් එකකසිෙන් වෆරාතක ඉතු බාරකොරේ ෆරාතක එතකෙ තවල්කුරු ඒ වරම් මහිමක අධිගේ එක්කො නිවවාලා දියම ගැබද කොම්ම සරක ෆන්ඩ ලයිට ගේතරේක බෙට්ටුම කිමි හාස සමාරක බෙද ජනකම එනුන්තුව අද දෙම්මියෝති අලගනුමෙන්ගේ වෙහිකල්ත මගුමතීක පාකොප්ප දෑරු ඒ පාකින්නන් එහුරි හුද්ද දීපුූරි තනෙක්ග ලාමති ගොතු CCTV කෙවරනයි හරි තනෙක්ග තෑකල් පාකරුම් වරම් හස සමාල්කම දිනුමන් එදේ අම්ම මී ොටකරාන් මගුග දෙරුග දමාපවරතන්ත තෑකල් පාක නොකරුමහම මේ වගුත සලුර මාලෙන් ්‍රයන්ද රත්තකන් එල් සමස්කරන් අධහමයක් නක්කාත්තෙරි තනෙක්ග සෑකල් පාකරුන් සෑකල්ගේ ඉතුරු තළදැඩියයේ මාලෙ ගූරි කොම්ම සිතු බාරපුරේ රාතක මාලෙෙන් එන් දියමදිම පුරා ෆරත්තකන් අලගනු මදතු මස්කොල්ල අමයක මෙමියති අලගනුමෙන් මිසද ඊතු බන්ධක ඊතු චුට්ටිය ගොස්ස වර දින පරත්තකුන් දාන පික්ුණක දිය මා මූදන් එරුමාම පුරියයක්කන් සත්තකින් එබ එම නිස්පදාාර්ත මූදන් එරමුග විස්තාරය ඔරේ ගද සරහදත දෙනගන මේ එරවේ සරහදත යගීන්කුරුන්ගේ වරම් මුහිමකම අදි ඉතම් වරක් සතන්ගේ බේෆලපිස් ඔය බාරු තන්තන පතායරු එකන මෑකන නොදියම් මූදන් එරේ උලේරු නොදියමහ මලවරම ඉල්තිමස්වර අදි ගොඩකුදින් මූදල්ල ෆොනවා අයිරහම බොඩුමිහගේ ලෝමතින් එකුදින් නුගෙල්ලේන පද ගොතකන් එකුදින් බෙලෙහෙට්තුම අලගොනම ඉල්ති මස්කර අද හම පිකුණෙක් සරහත්ත නුවත භාවික එච්චසේතුම අලිෆාන් රෝකොප් අම බයි රතම් ෆලරශන පෙදනුවත ර ්‍රෘගේසේක සරහදතක එබමිකම් පුරේම වැලියම් සද එච්චි රෝපුරකමග වානම ඒ රංගල නිවවාල මුුණුතෝ බෙලුම්මි වරම් මුහිම්මකම අද හම මේ අලවනමෙන් තිමාවෙක්ට වෙසේ වෙස්කන්දේ දතුරු පද පදත් ගොස්ස අලවනම මේ උකාලා කුණිබුණි ඒ කොතලකං අලාගෙන් ගෙනෙසේ කුණි නැත්තාලමුග මෙන්න උසූද තෙරෙන් කුණි තන් නැත්තාලමං අලගනහම ඉර්ති මස්වයි හම අදි හම එම වරම් මුහිම හමෙක්කන්නෙන් මේ ඊදු බන්ධාගුලිකෙන් අලගනම වියපාරිතකං ඊදු හදී අබදල් කුරුමා ගතුමා මිකංගම් හිංගමුන්දාන මිදනිවලු මේ එක චේමරුම් වර බොඩන් මීහුම් සමාල්කවුන්තගේ දීගේ මීහුම් මිකාකංගම් ගුරාණකම්ම විශ්නා ස්කේම් කෝල් තක එච්චිස් එබ ඇත්තා එම ස්කේම් ලිංක් තක වැයිබානුවත වට්සපු ඊදු හදී ආයා මේ අදි වයි බෝනස් තකේ කියා පද මිසද ලිංක් තකෙන් ඇස්තාන එමීම ඒ අන්නනි කො ලිංගෙත්තෝ යගින් කුරුම් වනම්මින් අදම එපදෙන් ෆස්බුක්ග ඔන්ලයින් කෝ මි කුරා වියපාරීග සෝෂල් මීඩියගම ඊත් සේල් කුල්ලියක ජාප පේජෙන් හදා පුරදාන් එම මියකොයිස් ලයිකුණු දිවිසුට ඇමි මේ රිවියව බලාලෙච්චේ රංඟලපුොම් පේජකුන්තෝ අලවන එච්ච මි ගණවෙනි ඊදවදියයි මි ගණවෙනි රංඟල බලාප ඊදවදිය ච්චිස් කතු මොගයි සම සමාල් කන්ඩෙන් ඇද අම මේ ලකි ඩ්‍රෝ එකේ ඊදු ඩ්‍රෝයික් මේ ලකි ඩ්‍රෝයික් පද ගොතක ඊදුග බෑර පොතියක අප සම කෝලෙන් ඇස්තන ඒ මිකංගම සම හාස සමාල්කම දෙනු දෙ මුදලෙ ගණසිකමුග වානම මේ දෝස්තපුන් කේස් ඩෙලිවරි කරම වරන් හත් සමාල්කම එතේ ට්‍රන්ස්ෆා කරාණ මුද අත ලිබුන මේ මිහාරම වරබොඩ සමාල්කන්න එංජයකම ඉගේ තො ට්‍රන්ස්ෆා කුරීමේ මුදා පොනුවාලන ියන් ඉතුබාර නොකර වාශය රංගලු හම කොමිනිිකේෂන දා පරාත විජවන් ඩෝ ස්ටෙපුන් කෙස් ෙලිවන ගාන එ හොඳවන් මීර කන්තත්තකාම සමාල්කන් දෙනු මේ ඊදු තෙරේගෙස් වරගොන්මෙන් හම පරබ්බොට විශ්නං ජයන කන්තත්තක්කම හම අලගොන්මන්ගේ මොස්ස සයින් ගබූරු පුරහම් ගත
0: ආදාන් එහම වරක්ගෙන වාාතකති පාහ කරව හසුගත ගදතර පරාවඩාඇතුමයකරින් දතුරු මච්ච දතුර දියුමක්්පහු
1: ඊදු
0: හදයාගතුමග දෙමිහින් ගොත් අලුමෙන්ගේ මේ ඊදු මික් ෆෙෂේ හ්තාක දෙහම් වර බොඩ බන්ධ ගොතු මේ පාහකොල් නෙ මිකම වර බොඩ සමාද වඩ ඇතුමතේ ඇදි වඩ ඇති
1: දෙ
0: ද හක් න්න සාල ග රවඩ ේ ලු තිබේ ලු හිතරික යි පහර ේන දාල මනම හබර කොල්ල ාවච්ච ගේ හන ිකම පර න්න ත
2: අද මාළුගොටමෙන් මි මාල සරාද මාළගොටමන්ගේ නේ බහුට ඔෆිසස් රන්න නම්බරතම යාරම වරදදින සරත්තකුම් පරිතවා නම්ම ඒබෝඩ් ඔෆිසරන්න එකම හිස්සා කොල්ල මාළගොනමෙන් හම පෙට්‍රෝලිග තෙරෙ සරහද ච්චය කරමුන්දානගේ ම රප් පොෂගේ ඉතුර සිටී සකුගේ සමය
3: බේෆරම් පුරා වඩා ගන්නවා කමුගා වානමම ඒ රශෙග්ගෙන වතේ සරහද්ද ගොන්න ඒ බෝඩ් ඔෆිසර් උන්න එකන් ඉතිමාස් කොල්ලි මල්ගොන් මිනි පෙට්‍රෝල් ටීම් තකුන් ඇස අරද්දු තංගම චෙකු කරමුන් දානගේ තුන
1: වර්බ ශුක්‍රිය එංගේත ෆර්හත් අත් වෙලාන ಅದೇ ಅರ್ಗುಣ ವಿವಾಹ ದಕ್ಕಾಲಿ ಇನ್ಸ್ಪೆಕ್ಟರ್ ಆಫ್ ಪೊಲೀಸ್ ಫರ್ಹಾದ್ ನಸೀರ ದಿವೆಹಿ ಫುಲುಹುಂಗೆ ಖಿದ್ಮತ್ಗೆ ಫರಾತು ಮೀ ಈದ್ ಫಾಹಕುರಾರ್ ಸಮಾಲ್ಕನ್ ದಿನ ಎದೇ ಕಂದ ತೇಕಿ ಕೊಬಾಹೇದಿನ್ ಎಬೆ ಫ್ರುಂಗ್ ಎದ್ವಡಾಯ್ನವ ಕಂಕಂ ಎಬೆ ಫ್ರುಂಗ್ ರೈಯಿತುಂ ಸಮಾಲ್ಕನ್ ದಿವ್ವಂ ಎದ್ವಡಾಯ್ನವ ಕಂಕಂ ಎ ವಿದಾಳು ಎದೆವಿ ಎಹುನ್ ತೆರಿಂಗ್ ಅರಿಹುಂ ಅರ್ಗುಣ ಮೆಮ್ ಯಹಣಿ ಎಹುನ್ ತೆರಿಂಗ್ ಎದ್ವಡಾಯ್ನವ ಕಂಕಂ ಕಿ ಕೊಬಾತೋಯ್ ಈದ್ ಫಾಹಕುರಾರ್ ಸಮಾಲ್ಕನ್ ದೆ ಏಕಮ್ ಕುಂ ವಿಹಾರು ದೆನ್ ಅರ್ಗುಣ ಮೆಮ್ ಯುತಿ ಖಬರ ತಂದೆ ವಗುತು ಜಹಿಫ خبر فہو دین الگون میں ہن تری ایک فرصت اروانی ہے میما الگون میں خبر تند مندر جہلانا خبر ہے میے تی بفنا بدل قرانی عائشہ نائمہ

ඒ අල් අසීසේ හැම කෂරුම් ඒනාගේ කදර්වරි මුස්කුලි බප්පයි වේ ෆහෙති මම්මෙන්ගේ තෙරෙන් එකකු ඒනාගේ බදලුගා හිෆහට්ටවාශේ හැම කෂරුම් තිමම්මෙන් කලේගේ ෆානු දෙකනී ඉහසාන් තෙරින්ගේ තෙරෙන්නේ.

වඩාගත අධි විදාළුවේ යූසුග ෆානග මච්චන් අහුරෙන් කුරා හිතාමැක්ග බොඩුකමායි. අධි හිතාමෑග සබබුන් එකලේග ෆානුග ලෝෆුළු හුදුවගෙන් දියේ. ෆහ එකලේග ෆානී හිතාම ෆාලු නුකරබ්වා හිෆහට්ටවා බේකලෙකේ.

බොඩුවේ ජොමදාඳෙන් නොවත මරුවෙෆාවා මීහුන්ගේ තෙරෙන් හිමෙනි ජොමදාඳෙන් යූසුගෙ ෆානු මතින් හඳුමකුරවුම්ගා කලේගෙ ෆානු ෆිලා වඩා නුගන්නවමුයි.

තියබෑ මිහුන්නන් නේගිති බිහාල් යුසුගේ ෆානශයි එකලේක් ෆානුගේ අහාය තිය බෑමිහුන් කුරිකන්ත තිය බෑමිහුන් දෙන තිබීමහියේ.

අදි එ කුරවානච්චක කලේග ෆානු එවරංග කිබෙන් උජූරයකම් එදිවඩෙන් නුගනවමේ ආලම්තක හඳාංකොද්දිනමකම්ගා මෙනුවී එ කුරවානුවේ.

උඩුතකායි බිමගා වා හිකිතකු තෙරෙන් එවුරෙන්න ෆෙනි කුරිමතුවා අදි එහෙකිතකුන් එවුරෙන් එක්කි භාවේ එයාමෙදු ෆිකුරුණුකුරා කිතක් කිතන් හැකිවේ හියේ.

අදි කලේගෆානුග කුරුම්වෙෙස් රත්තවග අහුළුවරින්ගේ තෙරෙන් එබයකත් තිමන් රස්කලාංග වහයි ඉවවා රසූලු කමායගෙන් ෆිරහෙනුම් මෙනුවී නුපනුවමෙ ෆහෙ බිම්ගා දතුරු ෆතුරුකෝ එවරෙන්ගේ කුරින් උළුණු මීහුන්ගේ නිමුම් වී කොම් ෆදයකුම්කං එවරෙන් නුබලනී හියේ. අදි හම කශවරුම් තපවාවිරුවි මීහුන්න ආහරතුග ගෝති හෙවකම් බොඩේ ෆහෙ තිය බෑ මීහුන්නක නුවිශ්නේ හියේ.

0: මේ ප්‍රෝග්‍රෑම්ගේ මේන් ස්පොන්සර්කි ෆහිපේ.
1: ආමුගත ගාහනකි වරන් හදාන්න තේ මිහෙ බය දොස්තෝ ખાන් අනෙ බය දොස්තෝ ෆොනොන්ජේ මෙල්ත ෆොනොන් බර්ත්ඩේ සේ හදාන් කුරන් අදි මා උදගු කමෙ එකමුකු බිල්ත දක්කන්ත දුව හකුස් හදාන් නුන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්නු වාන හදාන් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරෙවේ ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವಿಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮ್ ಮೆಂಗೆ ರೀಚಾರ್ಜ್ ವಿಸ್ ಸಮ ಫಹಿ ಪೇಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿ ರಾಸ್ಟಸ್ ಕ್ಯಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿ ಪೇ ಮೆದುರಿಕೋ ಫಹಿ ಪೇ ವರ ಫಹಿ

0: ලා යබෝගයන් ෆරදායි හුරහෙවේ එක තැනකච්චකා මස්සුනිවේ ඒදා දියුන් අල්ලෝ සුභානවතාලා කොන්ට්‍රෝල් කුරබ්වා වාහක යහුරුජු මින්හුම ලුලුඋ වල් මර්ජාන් දෙකඩු මුතියා මර්ජාන් නෙරුබ්වා වාහක අල්ලා සුභානහුවතාලා බයන් කොරබ්වා. එහෙම ඉල්මරින් බයන් කොරබ්වා මෙන්නනි මි දෙ ආයතුන් එඟිගෙන් එබදේ මී ලොණු දෙකඩුකම් ඒගේ හෙක්කකි ආයතුක මෙනනි දෙකඩු එහෙම ඒ ලෆ්සු බේනුන් කොෆා ඔතුන් එයින් දේහකොද්දෙ එයි ලොණු දෙකඩුකම් ඒ ෆුරතම ආයතුක මෙන්නනි මරජල් බහරයිනි කඩු ඇසමත් එහෙම ඒ ලෆ්සුන් බැයිගේ එයි දෙකඩුක ෆහු ආයතුක මෙන්නනි බයිනහුමා බරුසහුල්ලා යබගියන් فهاتون عباد بينهما برزخ لا يبغيان اغفاوغ منن يخرج منهما اللؤلؤ والمرجان اد متيا مرجان اي دكاندون الله سبحانه وتعالى نيروا واهك اد هما ساينتيفيك هودون تكون انگه غتوغا مرجان ادي متيا ميتك نيروفني لونو فنونك علون مننا انگيگه ايبدي එහෙම වීම මේ ලොණු දෙ කඩුගේ වාහකකම් අල්ලා සුබ්හාන වතාලා මේ තනුග බයන් කොරබ්වාෆා මිවනි. ඒ දෙහාලතුග වෙස් දෙ කඩු බද්දලුවා හිඳුග කං හිඟා ගොය තෆාතුවගෙන් මේ දනි අද අල්ලා සුබ්හාන වතාලා බයන් කොරබ්වාෆ මෙති وجعل بينهما برزخا وحجرا محجورا اذ حجرا محجورا بيرون اتريو ونما اترين بير ديو منا كورويگين وا فدا هره فردا لويگين وا كم بتنوغا الله سبحانه وتعالى بيان كورو فهمتي انمس الرحمن سورتوغا الله سبحانه وتعالى بيان كورو فهمني مرج البحرين يلتقيان بينهما برزخ لا يبغيان برزخ ادمدوغا هره لويگين وا كم الله سبحانه وتعالى بيان كورو فهمون මියදුගේ සයින්ටිෆික් හෝදුන්තකුන් මිකංකන් අලොන් මෙන්න වර සාෆගෙන් එබ දේ අද එකංකන් සාෆුවගෙන් මියදු දාහිදු අලොන් මෙන්න එඟිගෙන් මිදනි අල්ලා සුබ්හානහු වතාලාගේ ඒ කුලදුන්වන්තකන් මීගේ සාදස්තේක අහරු කුරින් මෑ නබියා සල්ලල්ලාහු අලෛහි වසල්ලමේ අල්ලා සුබ්හානහු වතාලා බාවාලෙව්වි මි අල්ලාහුගේ කලාම් ෆුළුග මි වාහකත අලොන් මෙන්න බයාම් වෙෆමියොති
1: ලොනුගද කඩුතවගේ මෙදුකාවා ෆරදා නුවත බරසහකී කොබෑකන් ඉන්සානුනන් එඟිෆාවනී කඩුගේ දිරාසාතකුරා මර්කස්තකායමුකො ගුදුතකෙක්ගෙ සිෆෑගා දතුරුකුරමුන්දා මෙ බරසහත දෙනෙගතම ගින දුවස්තකි වන්දෙන් මසෙක්කෙ කුරුම ෆහු මෙ බරසහුගේ ජියෝග්‍රෆී සරහද්දු අහරුගේ මූසුන්දකන් අන්න බදල්තකායකු බදල්වමුන්දේ.
2: උරුවානා සයින්ස්
3: අරගෙන මේ හැප්තාගේ මීගෙනස් දිනේ ගුරුවානා සයින්ස් මිසස් ලාගේ එම්එෆ්එ ප්‍රෝග්‍රෑම් මිසස් ලාගේ ප්‍රෝග්‍රෑම් තන් අඩුවස් තෝමන් එහුන්තරින් බෙහෙට්ට වේශාව ගොරි කමට්ටකා ශුක්‍රියා. ගුරුවානා සයින්ස් ගේ මේ හැප්තාගේ ප්‍රෝග්‍රෑම් සුෂෙරි නාෆිස අබ්දු රෂීද් ප්‍රෝග්‍රෑම් ෆන්නේ ගොතොන් එහි තිරවෙදපි අෂේඛ් නස්රුල්ලා අලි ප්‍රෝග්‍රෑම් උෆද්දා ඒකුලවාලි අල්ගොන් සාමිය අහමද් වහීද් මෙහසබුන් ගුරුවනා සයින්ස් මිනම්ග අල්ගොන් මිගෙනස්තින් සිස්ලාගේ ප්‍රෝග්‍රෑම් ත නිම්මාලා ෆකි වෙලාන එම් මෙහා එහුන් තෙරෙන්න බාජ්ජුරි දුවස්තකන් එදින් පස්සලාමලයිකුම්

0: science.
1: මේ ප්‍රග්‍රම් ගේ මේන් ස්පොන්සරකි ෆහිපේ.
2: ආමුගත ගාන්න කිවරන් හඳාන්න තේ මිහෙ බය දොස්තු ඛාන් අනෙ බය දොස්තු ෆොනොන් ජේ මෙල් ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමෙ එකමුකු බිල් ත දක්කන්ත දුව හකුස් හඳාන් නුන තේනෙ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්නු වාන හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ ක්‍යාගෙන් බිල් කණ්ඩාලාෆා පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනොවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆහිපේන් unlimited reload adi rastas kaasa ge huriha muamalate fahi pe meduriko fahi pe wara fahi
0: urwana science

0: මෙහම වජම්බෙරි වේ.
1: මේ අනුව රල්ගොඩ ඉතුරු කොල්ල අද එහෙන් රිවා ඇති එබ ආදමි හැ්ෆහරුග එකමන මේ සොෆායි මරවාය මරවාය සොෆායන්ගේ දේතරේග දුව වඩයන්නවා දෙෆරු බදයන් අර බෙල්ලේරම ෆොහුග එම ෆහුන් මේ එවෙස් මිහගේ අසරෙන් හිළම වෙස් නැතුමුන් එක මනකුම සුරක මේ හුට්ටි වඩයන්න එකම වනිී එවගුතුග මේ අඩින් ඉවි වඩයන්නවාකම මේ වනි එකමන විදාල් වනී අඩි වඩයග තීම තිබාගේ අරහුග ෆෙම්වානම ෆෙම්ෆොද දෙවවාශ එන් දෙකමන ෆෙන වඩයගතක මලායකතෙක්කම රිවායතු ගන්නනි මිදන්නේ මලායකතකි ජිබ්‍රීල් අලෙහි සලාමේ දෙ එකල ෆානුගේ ෆියෆුළුම් බිම්මතීග ජෙස්සවමුන් බිමුන් ෆෙංගරීකම අයි රිවායතුග මෙන්නනි එයි දෙම මුස ශාරක් කරේ ෆනේ සම්සම් ෆෙන් දෙ ස්මයිල් ගෆානුගේ මෑකමලුම් හාජරුගේ වශයාගෙන් ෆෙන්ගන්නු දෙමිගෙන්කම වනි එකමන බේනු ෆුළු වරක එයින් ෆෙන්නෙගි ෆෙන් නෙංගෙවි දෙන් එයායකු ඒ මලායකතා හාජර විදාළුවේ ෆෙන්ත ගෙල්ලිගෙන් නුදානේකම ගෙල්ලිගේ හිඟාදායනකම බිරුෆුළුගෙන් වඩා නුගන්නවාශ මිතාග අල්ලාහුගේ රහ්මයි වේ නුවත අල්ලාහුගේ දීලතිකම වේ දෙන් අදි මිතාග අල්ලාහුගේ ගේවේ ඒ ගේ බිනාකුරාණී කමනාග මිදරි කලුන්නා එදරි කලුන්ගේ බෆෑ කලුන් ඉබ්‍රාහිම් අලෙහිස්සලාමේ දෙන් ඒ මලායකතා ගයබුජ්ජේ දෙ මඩුමඩුන් එතන දූනි සූෆා සූෆි අන්නම් ෆෙෂි එයි එතාගව ෆෙන්ගනු ෆෙම්බුව හෙදුම දෙන් ඒෆහු ජුරුහුම්ගේ කබීලාතවගේ මීහුන්න මිසාබුන් දතුරු කුරීරුග මී දූනිත මිසාබ්ග උදුහේතම් ෆෙරණීම කුරින් අන්වර ඉශාරය කුරේ ෆදෙන් ඒ එසමානුග අරබින් මී බදවින්ග ආදේකී මී දතුරු ෆතුරුක ෆෝලුන් දූනි ෆෙන්නකම් විජය මානේකි ෆෙන්ගන ෆෙන්නාන එහෙමීම එදිමා දතුරු කුරීරුග එතාග මී සම්සම් ෆෙන් ලිබෙන් හුරිකම වනි දෙ මිබැහින් මීහු ඉස්මායිල් අලෙහි ඉස්ලාම්ගේ මෑකම්බලුන් හාජරුග අරිහුන් හුද්ද හෝද්දවෑගෙන් එතාග එමිහුන්ගේ ෆේලිග තජෙහි එකමන ජුරුහුම් මංහයාග මීහුන්න හුද්ද දෙවී එමිහුන් තිබුමුන් එකමනාගේ මුණියවස් ෆිලුවා එකමනාගේ ඒකීක බයකු දිරිවුලේ තිීවේ එකවරිකං ආලාව එබ්‍යාන්තකම කායමයගෙන් දානැති දෙන් එහිසාබුග ගෙදරු ගිනවාන් ෆෙෂි මානයකි මක්කා ඉමාරයවේ එතාග මීහුන් දිරිවලේ ඔවුලෙන් ෆෙෂුණී ඒසාබුනේ ඉස්මාල් අහිසාම් බොඩ්ෆුළුවේ ජුරුහුම්ගේ කබීලාගේ අංහෙන් බේකමලකා කෑරණ බල්ලවෑන්කම රිවායතව ගන්නනී හම එපදෙන් ජුරුහුම්ගේ මීහුන්ගේ ගාතුන් අරේ බස්විස් ඉස්මායිල් අලෙහිස්සලාම් දස්කුරෙවි දෙන් මිහා හිසාබු මක්කාකී මීහුන් දිරිවුලේ බොඩු රශෙක්ගේ ගොතුග වේගෙන් දිය ඉබ්‍රාහිම් අලෙහිස්සලාම් ෆලස්තීනුග හොන්න වනිකො මිතාග හාජරු අවහාරවිගෙන් දනි
2: අහමද ඉබ්‍රාහිම මූසා අනුවර දෙවේෆුළුන් වර රඟල බයංකො දෙවෑෆි ඉබ්‍රාහිම් අලෙහිස්සලාම් මක්කාග එකලේ ෆානුගේ දිරිවුලුම් ෆෙට්ටවි ගොතා අදි එකලේ ෆානු කුරුමති වඩාගෙන් බොඩති ඉම්තිහාන් තක අදි එකලේ ෆානුගේ අඹිකඹලුන් නා අදි තුප්පුළු දරිකලුන් වඩාගෙන් බොඩති කුර්බානිත කොම්මේකස් ඉබ්‍රාහිම්ගේ ෆානකි එහෙන් නබී බේකලුන්නා ඛිලාෆා වර බොඩති කුර්බානිත වඩාගෙන් බේකලේ වර ගින ඉම්තිහාන් ත එකලේ ෆානු එම්මෙ තුප්පුළු ඉරුසුර ෆෙෂිගෙන් එකලේ ෆානුගේ මුලි හයාපුලකි වෙස් ඉම්තිහාන් තකුම් ෆුරිගෙන් වා හයාපුලෙක අල්ගොල් මෙන්න كيرت قرآن ونا أرغون منك ما رسول صلى الله عليه وسلم سنة أرغون منك إنك إبراهيم فان إكالي فان إما فرطم إكالي فان داركالون إما فرطم داركالون إسماعيل فان من اللي بودا غنواني دم إبراهيم بس إشارة كوري فدا باي رواية وإنك قوتوا نوا ديها هارو كومي كاس أرديها نوا ديها دم دوغ عمر فلق ඒ මුස්කුලි ෆුළුවෙෆ හුන්නානි ඒ උමුරුග එහෙන්වීම එකලේ ෆානු අබදුවෙස් දරි කලක එදි වඩාගෙන් අල්ලාහ දුවා කුරව්වා ඒ දුවා ෆුළු අල්ලාහ ඉජාබ කුරව්වා එකලේ ෆාන දරි කලකු මි දෙවී උමුරු ෆුළුන් නුවදිහ ගෑගණක නුවදිහ අහරු වෙෆ වනිකෝ එහෙම නුව එහා උමුරුන් දුවස් වෙෆා හුට්ට ලිබේ දරින් දෙක ආමකෝ ඉන්සානු තොබී කමින් එයි වරබ්බොඩ ලෝබිවාන එහෙම ඒ උමුරුග එකලේ ගෆාන අල්ලාහ දෙවි දරිකලු එකලේ ගෆානු වර බොඩ ලෝවි ෆුළුවේ එහෙනමස් එදරිකලුන් හිඟා බිඟා ඔලේවරුවීම අදි එම්මෙ බොඩ එදරිකලුන් දෙක ලෝබිවා උමුර එදරිකලුන් දිවුමායකු අල්ලාහ මියෙන්ගෙවි එක්කල දරිකලුන් අල්ලාහුගේ මවුග කත්ලෙවුම قربان كوريفما هي مي كيها بول امتحانتو مي امتحانو گوس اكلي فانا هوفن فولگ فين ودا نوني اكلي فانا اداري كلون قتل ونيكو انما سكلي فانا اكمك فسجه ودا نوگنوا اكما اكلي فانا تيار ودا گنوي ادي داري كلون اكلي فانا مشورا كوريفي كيهنتو ميكمگا дарифул декени дарикалунаки веса баппафуле ке фада иха кемантери имантери дарикале вима вагуту энгеви баппа фулатия амур куреве кантакаген баппафулу курия вадан ваше тикан курав ваше тиманна ирада куревия кеттеринге терем ваанаме мивака аллах субхана ва таала сафат суратуга вахи куравафве эй суратуге сатека девана ае فلما بلغ معه السعي قال يا بني إني أرى في المنام أني أذبحك فانظر ماذا ترى قال يا أبت افعل ما تؤمر ستجدني إن شاء الله من الصابرين ميايتوغا الله بيان كورا وافا يواني ادي بفا كالون جدمدوغا دكيون واحكا ميغ مانيكي دين اداري كالون ديوا ekadege faanuge arihuga edarikalun masekke kurawwa uluwwa furawara hindu ibrahim ge faanu vidaluwie e lobwa darifulai ahuren kale qurban kurati huwafenuga dekefime kaliya ekama meduga fenna gote visna balashe edarikalun denneviye e bappa fulai kalege faanan amur kurewwe kanta kurawwaashe maras kalaange irada kurewiya aluganwaani kekkura mihunge tereinkan kalege faana feni wada gannawane nikam ballawa mi bappa fulu edari kalun katlewuma tayyaro wada gat feni hofin fulu ga feni wada gatmu ewahaka dari kalunna vidalumu dari kalun dewa jawabaki bappa fulu wes ekama tayyaro adi dari kalun wes ekama tayyaro legen ekan kurawan gastu kurevi den alin ayatu ga allah ngani falamma aslamahu wa tallahu lil jabin wa nadainahu an ya ibrahim قد صدقت الرؤيا إن كذلك نجزي المحسنين. إيجا دبفاكلون من الله جا أمر فلا بولم با كيامن ب إداري كلون كانكش واتا بحر تواجين نواتا واتوا لوا ولي هنگوا لبيما قدرتي باركون إيوالين كاتي نومون إهندو تيمان رسكلانج إكليج فانا نداء يبيما إبراهيم جفانه هما كشورون كليج فانو جه هو فين فلو تدو كرا وافيمة هيو كان تكرا إحسان ترينا ثمان رسكلان جه إفادين جزاده ومي مي هذه سايا غوليجين ألغون مين مهارو كم مهاركو مي أدا كرا حجج جه فردو جه تريج وس ميكم جه هندان تا ألغون مين ميدني آكورم بنوي غوتوغا نو تسابيت وفوا غوتوغا مي جمرا هلاوكم كي مي ميكم غوليجين هي كمك كم في أي إبراهيم جفانا مي هو فين فلو فين وداعا تما قولي جن إكله يفانو إكما تيار وداعا تمو شيطانا إبراهيم جفانو أريها أي إبراهيم جفانو وسواس ده مسيح كوري كم في هو فين كي أي حقيقة نونه إغوتا كم في سيداري كلون قتلة ومسيح كنوكورا واشه إهنا ماي إبراهيم جفانو شيطانا جبس قبول النوكورا وا إبراهيم جفانو هليكم جسر كم بني شيطانا gaga den e den efahu shaytona midiyai ibrahim ge fa darikalum ismail ge faanu ge ariha gosam egota bappa fulu eulwani kale ge faanu katle vaashe egota kavese kama ebbase wada nuganna vaashe den ismail ge faanu se gota hide kun jesse kama bani efahu den shaytona midiyai haajaru ge ariha gosam egota ekam mana korav vaashe حاجر سيطانا وسواس دينمو اكمنا ويسيكان قبول نقربا هدايكم جسوا سيطانا فسالي بكمنا مي كما واني تين جمرايكي
0: مي هاي شابن الگون هيتو افده سوالين ايدان نوالان كوريا بداتون كورينت بيبلون اي مي هارو تي فينو گه واحق ودالو ويرو اي فينا مي زمزم مي كيو ني كيه نبگنتا
2: اده زمزم كيو نو گوتا كي افين اسمال گه فانو گه فان پول داشون ara fashu ara fashumu egotaka efeng madunuwe ehin kodlafa aratam fenwadagen hajar vidalukom wani zamzam zamge maneki hutteshe hutteshe ehim hajar ehim vidaluma guligen fengandu maatirwe hane huttunukama wani efahu ekamanaage ebasfula vidigen e efena zamzam fen kiyonukama riwayatoga asoye
3: efahuga awon men kalefano ga haya pla balalar denga ye kalefano gefulo bina kromo ga matiwari maseke plu korbu ade hagegatu ga mi gefulo gefula behe ko awon men balalar bunewe gatu ga ibrahim fano pure kurin gefulo ani bina kore pa ekme qawaid awon men fenne mane ki foundation awon men huri fenna ಬುಣವೇಗತು ಮಲ್ಲಸ್ವನ ತಾಲಾಗ ಅಮರ್ಫುರ ಮಲಾಯಿಕತು ಅಮೃತಮ ಗೆಫುಳು ಬಿನಾಕುರವಿ ಎಹನ್ನಮೆಸ್ ನೂಗಫಾನುಗ ತೂಫಾನುಗ ಸಬುಂ ಎ ತಂಗತಿ ಫೊರುಯಿಫ ಮನಕಿ ಎ ಮುಳಿಯ ಸರಹದ್ದು ಫೆಂಗಣ್ ಬುಡುಮು ನತೀಜಾ ಕವಿ ಮೀ ಗೆಫುಳುಗ ಅಸಾಸಿಯಸ್ ಗೆಲ್ಲಿಗೆಂದಿ ಫಹುಗ ಮಲ್ಲಸ್ವನ ತಾಲಾ ಇಬ್ರಾಹಿಫಾನ ಇಸ್ಲಾಮ್ ಕುರಬಾಯ ಇಬ್ರಾಹಿಫಾನ ಕಲೇಫಾನ್ ದರಿಕಲು ನಾಯಕು ಗೆಫುಳು ಬಿನಾಕುರಮುಗ ಮಸೆಕ್ಕ ಫೆಟ್ಟೆ ಅದಕ್ಕೆ ಮಿಕ್ಕು ಇಶಾರೆ ಕುರುವ ಕೀತ್ ಕುರುವಣಗ ಮಲ್ಲಸ್ಮನಾಥ ಅಲ್ಲಿ ವಹಿಕುರಬ್ಬ ಫತಿ ಅಲ್ ಬಕರ ಸುರತುಗ ಸತೆ ಹತಾವಿಸುವ ನಾಯತುಗ ವೈದ್ಯರಫ ಇಬ್ರಾಹಿಮ್ ಉಲ್ ಕೌವ ಐದ ಮಿನ್ ಅಲ್ ಬೈತಿ ವ ಇಸ್ಮಾಯಿಲ್ ರಬ್ಬನಾಥ ಕಬ್ಬಲ್ ಮಿನ್ನ ಇನ್ನಕಂತ ಸಮೀಲ್ ಅಲೀಮ್ ಅದು ಮಿಯಾತುಗ ಮಾನೆ ಆಗುಣ ಬಲಾಲ್ಯಾರ್ ಇಬ್ರಾಹಿಮ್ ಫಾಣ ಅದೇ ಕಲೇಫಾನ್ ದರಿಕಲು ಖಬಾಗೆ ಅಸಾಸಗೆ ಬೇಕಲು ರಾಣ ಮೀ ಬಿನಾ ಕುರವಿಯೇ ಅದೇ ಬೇಕಲು ದುವಾ ಕುರವಿಯೇ ರಬ್ಬನಾಥ ಕಬ್ಬಲ್ ಮಿನ್ನ ಹದಬ್ ರಸ್ ಕಲ್ಯಾಕೋ ಅಳಮಿನ್ ದಿವಫಾಯಂಗೆ ಕಿಬ ಮಿಕಂತ ಕಬೂ ಕುರಬ್ಬ ಫಾಂದೆ ಇಬ್ಬನ ಸ್ಕಲ್ಯಾಂಗಿ ಮುಳ ಅಸ ಒಡಿಗಂಬ ಅದಿ ದಿನೋಡಿಗಂಬ ರಸ್ ಕಲ್ಯಾಂಗೆ ಹೆಂಗಂ ಅವಣ್ಮೆನ್ ಹೊರಗಿನ ರಿವಾಯತ್ ಹೋಗ ಅವಣ್ಮೆನ್ನ ಭಯಾಮ ವ್ಯವಹಾರೆ ತಾರೀಖಿ ರಿವಾಯತ್ ಹೋಗ ಮೀ ಹಗೀಗತು ಪ್ರಥಮ ಗೆಫುಳು ಬಿನಾ ಕುರಬಿ ಇಬ್ರಾಹಿಮ್ ಫಾನು ಕಮ ಎನ್ ಎಸ್ ಅವಣ್ಮೆನ್ ತಾರೀಖಿ ಮೋತಬ ರಿವಾಯತ್ಗ ಬಲಾಲಾರ ಅವಣ್ಮೆನ್ನ ರಿವಾಯತ್ ಹೆಂಗಿನ ಪ್ರಥಮ ಗೆಫುಳು ಬಿನಾ ಕುರಬಿ ಅದಮ್ ಅಲೇ ಸಲಾಮ್ಗೆ ಕುರಿಂಗ್ ಮಲಾಯಕ ಬೇಕಲು ಕಮ ಅದೇ ಅದಮ್ ಅಲೇ ಸಲಾಮ್ ಮಡಾಗಿನ ವಿರ್ವೆಸ್ ಗೆಫುಳುಗೆ ಅಸಾಸ್ ಹುರಿಕಮ ಅದೇ ಕಲೇಫಾನ್ ಗೆಫುಳು ಘೋಷಾಗಿನ ತವಾಫ್ ಕುರವಿಕಂ ತಾರೀಖ್ ಪತ್ತೋಗ ಭಯಾಮ್ ಬೆಫಾ ಎಬುಹುರಿ
0: ಮೀ ಆದಮ್ ಫಾನ್ ವಸ್ ಗೆಫುಳು ಇಮಾರ ಕುರವಿ ತೋ ಎಬ ಸ್ವಾರಿಗ
3: ಆದ ಬೈರಿ ವಾಯ್ತಕ ವಾತು ಕಲೇಫಾನ್ ವಸ್ ಗೆಫುಳು ಬಿನಾ ಕುರವಿ
4: ಅದಿ ಏಗ ಕುರಿಗ ಆಮಿ ಗೆಫುಳ ಬೆಹಗತು ಇಲ್ಮರಿ ಲೀವಾ ಹೊನ್ನ ಫೈತ್ತಗ ಲೀಫಾವೆ ಆದಮ್ ಫಾನ್ ವರ ಕುರಿಗ ವಸ್ ಗೆಫುಳು ಎತಾಂಗ ಹೊನ್ನ ಇಕ ಮಲಾಕ ಬೇಕಲಂ ಏರಸ್ ಗೆಫುಳ ಗೆಫುಳ ಅಳುಕಂಕೊ ಏಕಂದತ ಕುರವಿ ಕಮ ಬೈರಿ ವಾಯ್ತಗ ಓವೆ ಇಂಗೇತ ಇಲ್ಮರಿ ಲೀವಾ
1: ದೆನ್ ಮೀ ಏಯಾ ಬೇಹೆ ಗೊತ್ತು ಹದೀಸ್ ಒಳ್ಳಂತ ಅಬೂದರ್ರಿಗೆ ಕಿಬೆನ್ ರಿವಾಯಫೋರ್ನ ಹದೀಸ್ ಉಲ್ತು ಯಾ ರಸೂಲ್ ಅಲ್ಲಾಹ್ ಅಯ್ಯು ಮಸ್ಜಿದಿನ್ ವುದಯ ಅವ್ವಲ್ ಕಾಲ ಅಲ್ ಮಸ್ಜಿದ್ ಹರಾಮ್ ಸುಮ್ ಅಯ್ ಕಾಲ ಅಲ್ ಮಸ್ಜಿದ್ ಅಕ್ಸಾ ಕುಲ್ತು ಕಮ್ ಬೈನ ಹುಮ ಕಾಲ ಅರ್ಬಾಊನ ಸನ ಕುಲ್ತು ಸುಮ್ ಅಯ್ ಕಾಲ ಸುಮ್ ಹೈಸ್ ಅದ್ರಕ್ತು ಸಲಾತ ಫಸಲ್ಲಿ ಫಕುಲ್ಲು ಹಾ ಮಸ್ಜಿದ್ ಮೀ ಹದೀಸ್ಗೆ ಮಾರನೆಯಾಗ ಮೇಣ ರಸೂಲ್ಲಾ ಸಲ್ಲಲ್ಲಾಹ್ ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಗರಿಹುಗ ಅಬೂಝರ್ ದೆಣ್ಣವಿಯೇ ಮೀ ಬಿಮ್ಮತೀಗ ಎಮ್ಮೆ ಫುರತಾಂ ಬಿನಾ ಕುರವಣಿ ಕೊಮ್ ಮಿಸ್ಕಿತೆ ತೋಯೆ ರಸೂಲ ಹದೀಸ್ ಕುರುವೆ ಅಲ್ ಮಸ್ಜಿದ್ ಉಲ್ ಹರಾಮೆ ದೆಂಗ್ ಅಬೂಝರ್ ವಿದಾಳವಣಿ ದೆಂಗ್ ಕೊಮ್ ಮಿಸ್ಕಿತೆ ತೋಯೆ ರಸೂಲ ಹದೀಸ್ ಕುರವಣಿ ಅಲ್ ಮಸ್ಜಿದ್ ಉಲ್ ಅಕ್ಸೋಯೆ ದೆಂಗ್ ಅಬೂಝರ್ ವಿದಾಳವಣಿ ಮೀ ದೆ ಮಿಸ್ಕಿತುಗೆ ದೆಮೆದುಗ ನೋತ ಮೀ ಮಸ್ಜಿದ್ ಹರಾಮ್ ಮಸ್ಜಿದ್ ಅಕ್ಸೋ ಬಿನಾ ಕುರ್ಮಾ ದೆಮೆದುಗ ಕಿತಂಗ ಹರತೋಯೆ ವಿ ರಸೂಲ ಹದೀಸ್ ಕುರವಣಿ ಅರ್ಬಾಊನ ಸನ ಸಾಳಿ ಸಹರೆ ದೆಂಗ್ ಅಣಕ ಸಬೂದರ್ ಮಿದನ್ನವಣಿ ದೆಂಗ್ ಕುಮ್ಮಿಸ್ಕೆತ್ತೋಯ್ ದೆಂಗ್ ರಸೂಲ ಹದೀಸ್ ಕುರವಣಿ ದೆಂಗ್ ಮಿ ಬಿಮ್ಮತಿ ಅಳಗೊಂಡ್ ಮೆನ್ ಕೊಮ್ಮಿ ತಣಿಗಾಯಸ್ ನಮಾದ್ ಕುರುಮುಗೆ ಫುರ್ಸತ್ ಅಲ್ಲಾ ಸುಬಾನ ವತಾಲ ಒತಿ ದೆವ್ವಾಫೆ ಎಹಮ ಬಿಮ್ಮತಿ ಹುರಿಹಾ ತಣಕಿಸ್ ಮಿಸ್ಕಿ ಕಮ್ಗ ವೆಗೆ ಗಜ್ಜೆ ಎಹಮ ಮಿ ಖಾಸ ದೇ ಮಿಸ್ಕಿತುಗ ವಾಹಕ ಮಿಥಾಗ ಮಿ ದೆಕೆವಣಿ ಎ ಮಿಸ್ಕಿಂಗ್ ಎಮ್ಮೆ ಫುರತಾಂ ಬಿನಾ ಕುರವಣಿ ಆದಮ್ ಅಲೈಹಿ ಸಲಾಮ್ಗೆ ಜಮಾನುಗಳು ನೋತ ಆದಮ್ ಅಲೈಹಿ ಸಲಾಮ್ ಟಕ ಮಲಾಯಕ ತುಂಬ ಫಣುವೆ ಅಲ್ಲಾಹ್ ಸುಬಾನ ತಾ ಬಿನಾ ಕುರವಿ ಬೈ ರಿವಾಯತ್ಗ ಆದೆ ಹೆಣ್ಣಂತ
4: ಅದೇ ಮೀ ಮಿಹಾ ಹಿಸಾಬ್ ದೇಮ ಅವಗೊಂಡು ಮೌಲುಮಾತಟ್ಟಕ ಧನ್ಯವಾದ.

0: ීතිය ලේවා හුදෝ දොන්නාන එහෙම මිහුන් අබුරුකතිලම එහ මිහුන් ගාගුතකඟ රෑගොතුමක ස්ලාමක ස්ලාම් දීනුක මනාකමින් අධි රාජ ගාන සසික සුද්දක් කමෙනවා. ඒ ඉංගඩු ඒ එම මිංගඩුග තෙරේග අවුම කොමියකු සයාසිම සෙක්කුරම් විය එහෙම ඒගෙන් බේරුම් මී සරුකාරු මී සරුකාර රහිතුනා දේතරේග මී ටෙන්ෂන් නුනියා ෆිතුන ඔෆෙදේ ගොත මී ගවමුග හදබොලිකෝ ගවමුග මී ඩිමොක්‍රටික් මී නිසාම් මී ෆුඩා දෙවේ කාල මසෙක් එත්තක් කුරුමකි හග්ගෙක්කමුග දෙකුණුස් අවුන්ද කේගොතුග එයි සිම්මාධරුකු තෙන්නු හග්ගක වෙදාන මී තිබන්නගේ හග්ගකෙ එන්නමස් සිම්මාධරුකත කන්නුවාන කොම්ම මිහෙක්ග සාධ්‍ය අමුදුන් සියාසී පාටිත හිංගවබේ ෆුන්නා ගෞමග මතීම ගාම්ත දාකොස් තිබේ ෆුරුන්ගේ උන්නාන දෙවර මතී සිම්මයි ඒ සිම්මයකි ගෞමග මි ස්ටැබිලිටි ගෞමග මි හමජහුම් එංශුව කොරුමග සිම්ම එහෙම ඒගෙන් බේරුම් කුරවේ මසක් ඇත්තවකි අවුන හිතුන් රයිතුන් එකමාද විස්නාන කංක අවුන හම යගීනු වෙස් එව්වෙ සොරක කම්බොඩ නුවේ අදී අඩේ විස්ලානය කමෙන්නු සියාසිවරින් දක්කාන වාහකයක් කුරා කංකම දෙතරය කුරව එන්නමස් අවුනුගේ මි සිම්මාදා කුරාණන් අබදුවෙස් වකිමියක තෆාත කුරමෙන් නැති ඒ අවුන් මෙම ගාමග හුන්නේරු ගවුනුගේ සිම්මායෙන් ඒ ගානු සාසී අපෝඩ කුරුමකි ඒගේ ඉතුර කවුණු කුරාණ එක්කමස් නුන්නාන හම මේ හම පොලිටිකලී කුරියක් ගෙන්දවවි දෙන් මේ ම යගීනු වෙස් රයි තුන්න වර සාෆ්කො ෙනෙ වඩන්නවාන කංකමුගේ හගේග මිසරුකාරු මසය කුරුමිදනී හුරිහාමානෙක් ගස් රයි තුන්න ඒවාදා බහෝධ දෙෙන් කම මිදය දෙ හර බෑග තෙරේග මේ හුරිහා කමෙක් ගස් තරගි හාසල් කොදිරුමුග බර ගිල මසකෙත්ත කෙර යිතුන් එබාදුම එකක කොෆ්ෆින් කම තරගියකි හමකෙන එම කම නුකන් කුරින් අුන්දන්නාද ගොත හුරිහා කමෙක්ග ඉන්සානු තරගී කුරුන් එක්සෝ තරගී කුරුන් උන්ඩානි තරගී මෙහග සුරිහා වෞද ෆුද්දුම ගවන මසේ කුරමිදනි අවුන්මන්ගේ රයිතුන්නකි දුර හෝබයකන් හදා ෆුදුන් තෙරිබයකන් හදා අන්නන් ජීල්තක අවුන ගවන් ෆෝර කොද්දිරම කන්තත්ත කුරුමිදනි එහම මෙමසක කුරුම අවුනු දානි කුරිය සියාසි බේෆුන් අවුන ඇදිකොල රඇත්තකුන් එබේෆුන් මසගේ බේෆුන් කොරබම්බි එබේෆුන කෙව සුරහෙන්නේ දෙ අවුන් හිතුන් හම එබේ ෆුන් තැරම් බේබේ ෆුන්න පහරෙක්ග කංකමු හගේගේ වඩා නුගෙන් වාක දෙක්කි දානම අවුනේ දැන කංකමුගේ හගේගේ බල්ලව මි දෙන්නවීම සාදක අවුන්මගේ සියාසත්තකා බේගතුන් බයිබේ ෆුන් දක්කා වාහකත පහරග දෙකොළ නුජය ගොතන්ගේ දෙක්කෙවැනි කංකම හගේගේ වඩා නුගන්නවතිකම සවදාන එම අවුන දෙන සිම්මාධාරු උපදිෂණය ගොතුගම සේකුරක් වාශ මිගවමුග නැති සිම්මාධාර උපදිෂණය මිහාරු සිම්මාධාර උපදේශනකි සරුකාරු ජවාබ්ධාරි කුරවාන බේකවාන අදි සරුකාරුන් රජතුන ෆෑදාහුරු කමෙක් කුරානම ගවම ෆෑදාහුරි කමෙක් කුරාකමඥ එකන් එක්නොලජිකෝ එයන් එබ්බාර්දුම ස්තේන බේකවාන හුරිහාකමකන් උපදේශනය ඔපෝස් කුරුම කියයෙන් නු සිම්මාධාර උපදේශන කියය එම මිගවමුග ඩිමොක්‍රසි ෆක්කා කුරාකවඥ ඒව ජෙහේ සිම්මාධාරුකමයකි උපදේශන් වෙස් මසකෙක් කුරා ඒරුම් අවුල් මෙන්නම් මි ගවමග මේ අවුල් මෙ හාමසකතු මෙගෙන ඩිමොක්‍රටික් සිිස්ටම් ෆක්කාවානි එකම ෆක්කා නුවන් අවුල්මග සිකුණි ෆක්කා නුවේ අවුම සිකුණි මිර අබදස් බදල ිමග රූහ අවුල්ම තෙරේග හම හමනු ජහුන් ගෑම කුරුම තිමන්නේ මොළග එකන තිමන්න ඉසිහිතියාරු කුරුම ගවමක කොම් මෙහ විස්නුමෙන් නැති කංකන් කුරුම මිකාකන්තත්ත එම ඒ නූනේ අවුල්ම ස්කුරමිකමකි අවුල්ම එව ඉඛලාස් තරිවාන් එබජේ ඉඛලාස් තරිවේ ගවමු ස්කුරන් එබජේ ස්කොග්ගෙන් එම්මෙන් ගවමි විස්නුමෙග්ග කොරිය දියාම අවුන් හිතුන් අවුල්මෙන් එම්මෙන් වෙස් හයිගතුග මේ අවුල්මෙන්ගේ සිම්මාදා කරනකම බාන ඒ අවුන තීග දන්නව විවාහක
1: දෙන් අල්මන ෆෙනගෙන් දිය මේ වේති දෙමුදතුග තෙරේග රයිස්ගේ කැබිනට මේ බදතක ගෙන්නවා මේ එක වුසාරතගේ මෙන්ඩේට වෙස් බදතක ගෙන්න මාසේ ෆෙනගෙන් දිය මන්සර කොබත ඒ ගෑකේක මිගෙන් වෙ බදලක අධ හාසල් කුරවම් බෙන් ෆ්ලුවා නතිජයිකි
0: ආවුඩු ගබුල් කුරණි මේ මේ දිමිගෙන් දිය ලෝකල් කවුන්සිල් ඉන්තිඛාබා රෙෆරෙන්ඩම් වෝටුගේ නතිජයින් එව බුනේදේ මේ අවුන බදතක ගෙන්න ජේක අවුන සම ගෝස්ක කන්තත්තක හම සියාසතක් තම් ෆිස් කුරුම ගස් කුරේ හුර දාන කවුණු ගබුල කුරන් අද ඒ අවුන හම මේ එක්ගොතක වෙස් ෆස් ජෙහෙන කමෙන් නුම් රඟඩු කුරුම එකකන් රඟඩු කුරුම කිය විස්මික පර්ෆෙක්් මියන් නුම් අවුන සම රඟඩු නූම් ගොතක් සියාසතක තම් ෆිස් කුරේ හුර දානේ

0: ਗੇਤਾ ਵਿਦਾਨ ਸ਼ੇ ਫਤੇ
1: ਗੇਤਾ ਅਦੇ ਇਹ ਵਿਦਾਨ ਵਾਗੇ ਹਮ ਰੰਗਲ ਗੇ ਬੇਬਤੀ ਕੰਤ ਕੁਰਾ ਗੇ ਰੰਗਲ ਇੰਗੇ ਤੋ ਹਮ ਫਹਤ ਇਕਮ ਕੋ ਮੀਹ ਕੋ ਅੰਨ ਕਮ ਵੰਨਾ ਮੁੰ ਜਹਿਣੇ ਮੀ ਅਨੇ ਹਮ ਗੋਂਡੀ ਕੁਰੀਏ ਜੇਲਾਫ ਬੇਬਸ ਕੋਰੀਆ ਹੁਣਾ ਬੇਬੇ ਗੇ ਵਾਹਕ ਤਕ ਬਦਾਰ ਬੁਰਵਣੀ ਵਾਲੁਗੰਡਾ ਵਿਸਨਣੀ ਬੇਬੇ ਮੀ ਅਨੇ ਗੋਂਡੀ ਬੇਣ ਕੁਰਵਣੀ ਸਜਿਦੇ ਦਾ ਵਗਤੋ ਆ ਰੁਕੂ ਅਦਾ ਵਗਦੇ ਤੋ ਗਿਆਮ ਗ ਹੁਣਣੀ ਕੋਲ ਅਦੇ ਤੋ ಗಿಯಾಮುಗ ಕೊಳಂ ಹುಣ್ಣ ಕಮ ವಂಜಾಮು ಅಸ್ಲು ಫಹತ ಮೀ ಹುಣ್ ನಾಣ್ಣ ಸಫಾ ಎವ್ವರ್ವಾ ಗೊಂಡಿ ಫಹತ ಜಸ್ಸಾಲಾಫ ಹುಣ್ಣ ವಾಣಿ ಹೆಮ ಎ ಬೇಬೆ ವಿದಾಳುವಾಗ ಅಳುಗಂಡ ಹಮ ಪುರವೆಣಿ ರಂಗಳು ಕಮ ಗಿಯಾಮುಗೆ ವಗುತುಗ ಇಶೀಂದ ಇನ್ನ ಗಿಯಾಮುಗ ವಗುತುಗ ಇಶೀಂದ ಇನ್ನ ಗೊಂಡಿ ಹುಣ್ಣಂ ವಾಣಿ ಎಕ್ಕಲ ಇಶೀಂದ ಇನ್ನೇರು ಬುರಕಶಿತ ಎವ್ವರ್ ವಾ ಗೊತ ಏರು ಗೊಂಡಿ ಜಹೇಣಿ ಕುರಿಯ ಜಸ್ಸಾಲಂ ಫಹತಂ ಮೀಹುಂ ಅಯಸ್ ನಯಸ್ ಏಕಂ ಬೇಬೆತಿ ವಿದಾಳುವಣಿ ಬೇಬೆ ಗಿಯಾಮುಗ ಹುಣ್ಣಣಿ ಕೊಳಶೆ ಎಹಂವೀಮ ಫೊಣ್ಣಾಬುತಕ ಎವ್ವರ ಹಮೇನಿಗೆ ಮೇವೆ ಸುನ್ನಾಣಿ ಎಹಂವೀಮ ಸಫಾ ಇಕ್ಕುತ ಜೇದಾಣಿ ಫಹತ ಏಕಂ ಶೇಮ್ ಇಫ್ಜಾಲೆ ಫಾಹಕುರೆ ಫದೇಂ ವರಬ್ಬೊಡ ಸಮಾಲ್ಕಂ ದೇಮ್ವಾಣೆ ಫಹತ ಬಯಕು ಎರುಮುಗೆ ಮೀ ಇಹ್ತಿಮಾದು ಕಿರಿಯಾವೆ ಸೊತಿಯಾಮು ಎ ಗೊಂಡಿ ಕುರಿಯ ಜಸ್ಸಾಗೆ ಹುಣ್ಣ ಎ ಎಹಂವೀಮ ಅದುಗು ನೋಮಕಿ ಎ ತರಾವಿಹ್ ನಮಾದುಗ ನೋಣಿ ಹುಕುರು ನಮಾದುಗ ವೆಸ್ ರಶುಗ ಮೀಹುಂ ಗಿನಾಂ ಅರ ಬಯ ನಮಾದ ತನ್ನಾಣೆ ದೆತ್ತೋ
2: මේ ඔලමුට්ටුක බේර දික්කොප ඉන්නනි
3: ආද සජිදෙද්දා ගඩිය දෙත
2: ආ ඒ සජිදෙන් දෙන් එනි ගොස් මේ හද ඉන්න ඉරුක දෙයි දික්කොප ඉන්නනි නේරෆ
3: ආහා
2: දැන් බුනේ මම බුනේ බේබේ අහන්න නේගේ තීව දැන් හීයක අහරින් අමිල්ලක ෆෙනිකින් පුරා කමකේ නී
3: කොනේ
2: බුනේ කොක්කෝ එහෙන් නහදාසේ කොක්ක 30ල ගෙනස් අල්ලාහ් හම පොළොදමත් කමන කොක්ක 30ල ගොඩිය තිගේ නයි දෝ එහෙන් වෙම අයි ඔක්කොගේ මිහාරු මොසිගඩු මතිය තියෙන අයි කපෝ මතිය අයි බෙන් ඇක්ටිල බෙන්දිම රඟවවා
3: ඒ මිහාරු එම් වෙම ඒකට මිහාරු ඊට සුවල් නැති වාක්‍ය වෙලා නංගෙත
2: බේවනේ ඒයි රඟව
3: ඒ රඟව ආද ෂේහ් මොසිලා කීකේ තෝ දාන එක මාදි තරේ
4: මේ සජිද ජහාරුග උසුරු වෙරියා ඉසින්දගේ ඉඳේ නමාදු කරා මේ සජිද ජහාරුග බේබේ බේබේ ෆාහ කරි ගොතන් එහෙන් එහෙන් දමා කන්නු ජහේන එහෙන් එබ්බා වාණ හැම මේ කකෝ මතී ගන්න වනි ෆලමස් කරන මතී ගා එබ්බා වාණ දැන් බයේ බේ ෆලොන් හැම අය ගොතන් එක්කල මේ කුරි මතී ග බාලිහ කහලෙච්ච බහට්ටයගේ බාලිහු ගණි කුරි මෙසෙ බබාවා එහෙන් මෙ සදා කන්නු ජහේන මේ මේ හැම මේ ගුදු වෙල මේ ජහේන එහෙන් ගුදු වෙලෙන් ජහේන රුකු වරෙන් මේ රුකු ග මේ හා මේ ගුදු වෙලා වර වරෙන් බොඩ සජිදාගේ ගුදු වෙල මේ ලබා ඒගොත ගොදු අයරුග මේ ඇත්තිල හම බාවාණි ෆලමස් කරනු මතීක
2: ඒක මොරිගඩක දෙම්වානි එසන්තාතෝ සම්මච්චකවානි
3: එම සහඩ අපි දත හෝ අපි ඉරාකුරගේ සාපුරජ වර බොඩ වෙදු නිකෝ ආ ධර්මක ප්‍රාත්ම වර ශුක්‍රිය ගුලල් දෙබත ආද අල්මන් ෆරීදා අනක මෙරේ ගුල මෙර සමදකම් ෆරීදා
2: ಮಹಾಕೆ
3: ಫಾರ್ತ ಮಿಫಾಲ್ ಕಿಕ್ಕಿತ ವಿಧಾನ ಮಿಕ್ಕ ಮಾತ್ರ
4: ಮೀ

0: පහකෙන් නොමි දක්කන එක. ඒක يعني ගස්තුගා රයතකුන් නම් හම අනියාවිරි උමුගේ නියතුගා ඒ මක්සදුගා කුරා ඒ ධාතුගේ කන්දත්තහුගා මීහකු සිම්මා උෆලන් ජෙහෙනයේ මිසාලක වෙරියකන් හුන්න මීහක ගස්තෙන් නැති කුරවිදාන කම. ඒක එක කන්දත්තකෙක් වාහකෙන් නො
1: දැන් ෆොතුගේ මේ හස්තේ ෆන්සස් ෆස් වන හදිස් මේ බාබුග ගෙන්නවා ෆොනි මං අල්ලාහ් එකමන රසුන් නවී ආයිෂත්ගේ ෆාන් කිබන් රිවාවගේ හදිස් මේකමන විදාළුවේ තිමං කමනාගේ මිගේ ಈಗ ಹುಣ್ಣವ ರಸೂಲು ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸ್ ಕುರವಾತಿ ತಿಮಂಕಮಣ ಅಡು ಎಸ್ಸವೀಮೆ ಏಕಲೇಗ ಫನ್ ಹದೀಸ್ ಕುರವೇ ಅಳುಗೆ ವೆರ ರಸ್ಕಲಾಕು ತಿಮಂಗಳಾಗೆ ಮಿ ಉಮ್ಮತುಗೆ ಮೀಹುಂಗೆ ಕಾಮೆಗೆ ಮಚ್ಚ ವೆರಿ ಕುರವ್ಯಾಫಿ ಮೀಹಕು ಎವರೆನ್ನ ಕಂತತ್ತ ದತಿಕೊಂ ಒಂದಗು ಕೊಫ್ಫಿನಮ ಇಬರಸ್ಕಲಾಂಗೆ ಮೀಹಕನ್ ಎಫದೈನ್ ಕಂತತ್ತ ದತಿ ಕುರವ್ವಾನ್ ದೇವೆ ಅದಿ ತಿಮಂಗಳಾಗೆ ಮಿ ಉಮ್ಮತುಗೆ ಮೀಹುಂಗೆ ಕಾಮೆಗೆ ಮಚ್ಚ ವೆರಿ ಕುರವ್ಯಾಫಿ ಮೀಹಕು ಎವರೆನ್ನ ಕಂತತ್ತ ಫಸೇಹ ಕೊದ್ದಿ ಲುಯಿ ಕೊದ್ದಿ ಫಿನಮ ಇಬರಸ್ಕಲಾಂಗೆ ಮೀಹಕನ್ ಎಫದೈನ್ ಕಂತತ್ತ ಲುಯಿ ಕೊದ್ದೆವ್ವ ಫಸೇಹ ಕೊದ್ದಿ
0: ಮಹಾನ್ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಕದ್ದುವಾ ಫವಾ ದುಆಯೆ ಮಿ ಉಮ್ಮತುಗೆ ಮೀಹುಂಗೆ ಕಂಕಮ ಹವಾಲ್ ವೇಗೆನ್ ತಿಬೆ ತಫಾತು ವೆರಿನ್ ನಂ ಎಗ್ಗತುಕುಂ ವಜ್ಜಿಯ ಮೀಹುನ್ ನಂ ನುರಂಗ ಗೊತ್ತ ಮೆದುವೆರಿ ಕುರವೆವಮ ಅನಿಗ್ಗತುಕುಂ ಎಮಿಹುಂ ಕುರಾ ಕಂದತ್ತೆಗೆ ಸವಬುನ್ ರಂಗ ಗೊತ್ತ ಮೆದುವೆರಿ ಕುರವೆವಮ ಎಹಿವಿಮ ಎಬೇಗೆ ಕಾಮಿಯಾಬಿಯ ನಾಕಾಮಿಯಾಬಿ ದುನಿಯವಿ ಗೊತ್ತುಂ ವೆಸ ಅದಿ ಉಖರವಿ ಗೊತ್ತುಂ ವೆಸ ಗುಳಿಫಾ ಮಿ ವನಿ ಎಮಿಹುಂ ರಯ್ಯತುನ್ ನಾ ದೇತರೇಗ ಮುಆಮಿಲಾ ಕುರಾ ಗೊತ್ತೆಗೆ ಮಚ್ಚ ವಿನಾಕೋ ಇಂಗೇತು ರಯ್ಯತುಂಗೆ ನಂ ಓಗಾತರಿ ಕಮ ಏಕು ಮುಆಮಿಲಾ ಕೊಫಿಕಮ ಗವನಿ ನಮ ರಯ್ಯತುಂಗೆ ಲೋಬಿ ವೆಸ ದಿಬೆ ಮುಂದಾನ್ ರಯ್ಯತುಂಗೆ ತಾಯಿದು ವೆಸ ದಿಬೇನ ಏಗ ನತೀಜಾಯಿನ್ ಎಮಿಹುಂಗೆ ವೆರಿಕಂ ದಿಗು ಮುದ್ದತಕ ದೆಮಿಗೆನ್ ದಾನ್ ಏಕಂ ಯಾ ಖಿಲಾಫಂ ರಯ್ಯತುನ್ ನಂ ಅನಿಯಾವಿರುವೆ ಎಮಿಹುಂಗೆ ಹಗ್ಗುತಕಂ ಅರಾಗನ್ನ ಮುಂದಾಕಮ ವಂಜ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲಾಗೆ ಕೋಫಾಯಂ ಹುಶೇಳಿಗೆನ್ ದಾನ್ ಅದಿ ಎಮಿಹುನ್ ರಯ್ಯತುಂಗೆ ಲೌನೆ ವೆಸ ದಿಬಿಗೆನ್ ದಾನ್ ಅದಿ ಹಮ ಎಹೆಮ್ಮೆ ಏಗೆ ನತೀಜಾಯ ಉಖರವಿ ಹಯಾತುಗೆ ಅಬಾಜ್ಯ ವಿರ್ಕಮಾವೆಸ್ ಎಬಾ ಮಿಹುಂ ಕುರಿಮತಿ ಲಾಂಜೆಹೆನ ಎಮ್ಮ ವೆರಿಕಮುಗೆ ಮಸೂಲಿಯತ ಜಿಮ್ಮಾಯಕಿ ಮೀ ವರ ಬೊಡು ವರ ಬುರ ಮಸೂಲಿಯತೆ ಏತು ವರ ನುರಕ್ಕಾತಿರಿ ಮಸೂಲಿಯತೆ ಏಕಮ ಹಮ ಏಕಮ ಇಸ್ವೆ ಪ್ರತಿ ಬಿ ಕೊಮ್ಮೆ ಮೀ ಹಕು ವೆಸ್ ವರ ಬೊಡ ಬಿಸ್ನನ್ ಜೆಹೆ ಕಮೆ ಅದು ವರಿ
1: ವೆರಿ ಮೀ ಹಾಯ ಹೈ ಮೀ ಹುಂಗೆ ತೆರೆ ಹಿಮನೆ ಕಮ ವೆಸ ವೈದೆ
0: ಅದು ಏ ಹಮ ರಸೂಲಾ ಹೆ ಹದೀಸ್ ಫುಲೆಗೆ ಬಯಾನ್ ಕರವಾ ಫಾ ವಾ ಫದೈ ಅರ್ಶಿಗೆ ಹಿಯಾವ ಹೆ ಕಂ ಲಿಬೆ ಹಬ್ಬಾವತಿಗೆ ಬಯಕು ತಿಬ್ಬವಾನೆ ಕಮ ಏ ತೆರೆಗೆ ಬಯೆನ್ ಏ ಇನ್ಸಾಫು ಅದುಲ್ ವೆರಿ ಕಮ ಆಯಕು ರಯ್ಯತುಂಗೆ ಮೆದುಗ ಗಾಯಂ ಕೊರಮು ಗೆಂದಿಯೋ ಎಂಬೆ ನನ್ನು ಮೀ ದುನಿಯಾ ಹಿಂಗ ದಫಾತ್ ಕಂತತ್ತವುಗೆ ತೆರೆ ಏಕಮೆ ದೆಮೆಹೆಟ್ಟುಮ ಬಾರು ಅಲಾ ವರಗಿನ ಹೆಂ ಕಂತತ್ತಕ್ಕೆ ಹೊರೆ ಏಕೆ ತೆರೆ ಏಕಮೆ ಮೀ ವೆರಿಕಂ ಬಯಗ್ಗೆ ತೆರೆಗ ದೆಮಿಗೆನ್ ದಿಯುಮ ಎಮಿಹುಂಗೆ ಫರಾತು ಎ ವೆರಿಕಮುಗೆ ಫರಾತು ಲಿಬೆ ಹುರಿಹ ಮಂಫಾಯ ಲಿಬಿಗೆನ್ ದಿಯುಮುಗೆ ಅಸಾಸಕಿ ವೆರಿಕಮುಗ ದೆಮಿ ತಿಬೆ ಬಯಕು ರಯ್ಯತುನ್ ನಂ ಓಗಾ ತೆರಿ ಕಮ ಆಯಕುಗ ಅದಿ ಅದುಲ್ ವೆರಿ ಕಮ ಇನ್ಸಾಫ್ ಆಯಕುಗ ಮುಆಮಿಲಾ ಕೊರಮು ಗೆಂದಿಯೋ
1: ಹದ್ದಿ ಅಬ್ಬನ ಬಾಬ ವೆರಿನ್ ರೈತು ಹಕ್ಕುತಕ ರಕ್ಕಾ ತಿರುಮ ಇವರಿಂಗೆ ಕಂಕಮಾ ಮೆದು ಫರುವಾ ಕೊಡ ಕುರು ನಹಿ ವೆಗೆಂ ವಾಕಂ ನಹಿ ವೆಗೆಂ ಬುಂ
0: ಮಾನೆಗೆ ಹರಾಮ್ ವೆಗೆಂ ಬುಂ ಏಕಮಕಿ ಮನಾ ಕುರವ್ವಾ ಫಾವಾ ಕಮೆಕ್ಕಂ ರಯ್ಯತುನ್ ನಂ ಅನಿಯಾ ವೆರಿವುಮ ರಯ್ಯತುಂಗೆ ಹಗ್ಗುತಂ ಆರಾಯಗತುಮ ರಯ್ಯತುನ್ ನಂ ದತಿ ಉಂದಗು ಕಂತತ್ತ ಕುರುಮ ಮಿಹಿರ ಹುಯಿಹ ಕಂದತ್ತ ಕೀವೆಸ್ ನಹಿ ಕುರವ್ವಾ ಫಾವಾ ಕಮೆಕೆ ಎಹಿವಿಮ ಮಾನ್ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಐ ವಿಹಾ ಕಾಮಿಯಾ ಮತು ದುವಸ್ ಕೊಳಗೆ ತೆರೆಗ ಉಮ್ಮತುಗೆ ಇಸ್ಲಾಮಿ ಉಮ್ಮತಿನ್ ಉಫದ್ದಾ ಲೋಬಿ ಲಿಬಿ ವಡಾಗನ್ನೆ ಬೇಕಲೆ ಕಮುಗಾವೆ ವಡಾಗತಿ ವೆಸ್ ಇನ್ಸಾನುನ್ ನಂ ಓಗಾ ತೆರಿವ ಉಮ್ಮತುಗೆ ಮೀಹುನ್ನ ಕಮೆ ಹಿತ್ತವ ಏ ವರ ಓಗಾತಿರಿ ರಸೂಲೆ ಕಮುಗಾ ವೆ ವಡಾಗತುಮುಗೆ ನತೀಜಾಯಿ ಮೆಹಮ್ಮ ಗುರುವಾನು ಅಲ್ಲಾಹ್ ವಹಿಕುರ ವಾಫಾ ವಾಫದಾ ಒಮಾ ಅರ್ಸಲ್ನಾಕ ಇಲ್ಲ ರಹಮತ ಲಿಲ್ ಆಲಮೀನ್ ಅಲ್ಲಾಹ್ ವಹಿಕುರ ವಾಫನಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲಾಗೆ ಮಾ ನಬಿಯ ಆಲಮ್ ತಕ ರಹಮತೆ ಕಮುಗಾ ಮೆನುವಿ ನುಫುನುವವಮೆ ಎಮ್ ಅಲ್ಲಾಹುಗೆ ರಸೂಲಾಯಕಿ ವರಂ ಓಗಾವಂತ ಓಗಾತಿರಿ ಮೆಹನ್ನ ಅಲಾಲಾ ಕಮೆ ಹಿತ್ತೆವಿ ರಸೂಲೆ ಎಹಮ ಎ ಮಿಸಾಲ್ ಎ ನಮೂನಾ ಅಲ್ಗುನ್ ಮೆಂಗೆ ವೆರಿಂ ವೆಸ್ ಎಬ ನಗಂಜೆಹೆ
1: ಫತುಗೆ ಹಸ್ತೆ ಫನ್ಸಾಸ್ ಹೈಬನ್ ಹದೀಸ ದಾಳ್ಗುನ್ ಮೆ ಬಲಾಲನಿ ಮಿ ಬಾಬ್ಗ ಗೆನಸ್ ವಾಫ ಹದೀಸ್ ತಗುತ್ತೆ ಮಿ ಹದೀಸ್ ಕ ಮಿ ಮನಿ ಮಿ ಮೈಂಗಲ್ಲೋ ಎಕ್ಲೆ ಫಾನ್ ರುಸನ್ ಆಯಸ್ ಬುನ್ ಅಮರುಗೆ ಕಿಬ್ಯಾನ್ ಬಾಬ್ಗೆ ಮಾ ಹದೀಸ್ ಇರಾಕುಗೆ ಗವರ್ನರ್ ಒಬೈದುಲ್ಲೋ ಬುನ್ ಜಿಯಾದ್ಗೆ ದರ್ಬಾರ ಎಫ್ಆರ್ ಕು ತಿಮನ್ನ ವಡಾಗತಿಮೆ ಅದಿ ಏನ ಆಯತ್ತಿಮಂ ವಿದಾಳುವಿಮೆ ಏ ದರ್ಫುಳಾಯಿ ಹಮ ಕಶೋರುನ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸ್ ಕುರವಾತಿ ತಿಮಂ ಅಡು ಎಸ್ಸವೀಮೆ ಏಕಲೇಗ ಫನ್ ಹದೀಸ್ ಕುರವಿ ಹಮ ಕಶೋರುನ್ ಎಮ್ಮೆ ನುಬಾ ವೆರಿನ್ನಕಿ ಎವರೆಂಗೆ ರಯ್ಯಿತುನ ಅನಿಯಾವರಿ ಎಬೇಮೆ ಹುನ್ನ ಕಂತತ್ತ ದತಿಕುರ ಜಬ್ಬಾರ್ ಮೀಹುನ್ನೆ ಫಹೆ ಎಫದ ಮೀಹುಂಗೆ ತೆರೆಯಿಂ ವಿದಾಣಿ ಕಮಕ್ಕೊ ಎಫುಳು ಬಿರಿವೆತುವಾ ಹುಶಿಕಮೆ
0: ಆದಿ ಎಮತಿ ಹದೀಸುಗಾಸ್ ಬ್ಯಾಂಕ್ರವ್ವಾ ಎವನಿ ಹಮ ಬೆರಿಯಕ ಇರ್ಷಾದ್ ದಿವ್ವನೇ ನಸೆ ಹೆತ್ತಿರುವನಿ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಇರ್ಷಾದ್ ಅಕ ಎಗ್ಗುವಾಗುತ್ತ මතින් රයියතුන්නා අලාලා කමේ හිතුමා එමිහුන්නම් එවස් හාලෙග දතිකොන් උදුගු නුකුරුම ඒ එබෑ මිහුන්නම් උදුගු කො දතිකුරුම කශ නුන් බයකු ඉස්කරවහ වනි නුනි මකහම් තක මසූලියත් උෆලම හවල් වෙ ෆාමි වනි කි ඒ මසූලියත් රයියතුන්ගේ මසූලියත රයියතුන්ගේ කන්තතක හවල් වා වරින්න කි අගීගතුග එබ රයියතුන්නම් ෆසෙහ කොද් දිනුම හුලිහා කමෙ ගාස් ෆසෙහ කොද් දිනුම හවල් වා බය එහෙම රයියතෙග්ගේ කන්තතක හවල් වා වෙරින් රයියතුන්න ෆසෙහ කොද් දිනුමගේ ගොතුන් කන්තත්ත කොද්දේකම වඤ්ඤා රයියතුන්ගේ හග්ගුතන් එමිහුන්න ඉන්සාෆා එකුග අදා කොද් දෙමුගේ ඉඳාකම වනිනම රයියතුන්ගේ ලෝබි එවෙරින්න ලිබේන කම ඉෂක්ක බෙස් ඔක්ක බෙන්නු එම රයියතුන්ගේ ලෝයිබ්බා හින්හෙවකන් එවෙරින්න ලිබිජ්ජ කමුග වනිනම අමුතුවෙස් රයියතුන්ගේ තායිදා මදදු ෆරාතක ලිබිගෙන් දාන අදි අල්ලාහුගේ ඉනායත් එබයක ලිබිගෙන් දාන ඒගේ නතිජයන් වාවුතකි එෆද වෙරින්න අල්ලාහ් සුබ්හානහු වතාලා බරකයි ලොවවා එමිහුන්ගේ වෙරිකන් දමහට්ටවා දෙවවානේ අදි එමිහුන් රයියතුන්ගේ කන්තත්ත කොද්දිනුමන් මගුෆයි වානේ හා කමෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා එවෙරින්න ෆහිකොද් දෙවවානේ
1: ඒ බරකත් දෙතු
0: ආද
1: දැන් මේ මේ හදිස අගුලිගේ මේ ලිව්වා මේ නෝට් කින් ඇතල්ගොන් මේ මෆා කරන් මිතංග උබයිදුල්ලාහ් බන් සියාද මුඛාතබ් කරවා ඒ දර්ෆ්ලයි මෙහින් ආයිස් බුන් උමර් කෙෆාන් විදාලේ ෆෝමි වනි උමරුන් දොස්සී මිහුන් එබෑ මිහුන් නබර හගු මිහුන් දර්ෆ්ලයි බුනා උසූලුන්නේ আদি උබයිදුල්ලාහ් බන් සියාද ෆද හරොක්කෂි වැරියගේ කුරිමතීගා ජහිලුම් වෙබඩා නුගින් ඒනෑ නසෙහ දෙවොම්ගා එම්මෙ මතිවර ජිහාදකී අනියාවර වැරියගේ කුරිමතීගා හග්ගු බස්පුන මේ ඉඳත මෙෆදෑ ම නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදිස් කරවා ෆා බස්ෆලන් අමල් කුරිබුම්ගේ ගොතුන් එකල ෆාන් මෙහෙ මිදෙන් මීග මිසා කන යාවර වැරියගේ කුරිමතීගේ හෙම් බොනම আদি කුරින් ගෙන්නවා ෆෙබෝවේ එබෑ මහුන්න කන්තත දති කුර ජබ්බාර් මිහුන්න සිංගේත ඒ ජබ්බාර්
0: ආදී මේ අමාර ඒ වාක්‍ය කි මේ අර වෙරින්ගේ අරිහුග තිබ්බවානේ මුෂීරුනා නෝනියා මෂවරා දෙවේවේ වර්ගේ බේෆුරුන් දෙත එක කංකම එම එබේ එමිහුන් එ වෙරින් දෙකේ ලෝභි වාකම වඤ්ඤා එ වෙරින්නම් කමේ හිතා කම වණිනම ඒගේ අම්මෙ මුහිම කමක වානේ එ වෙරින් ගෝස් මවකුන් දාකම වණිනම නෝනේ නුරංගලු ෆියවලන් අලාකම වණිනම නොත රයියතුන්න දතිවා කහල ගොතක අමල් කුරවේ කම වණිනම අවහන් එකමුගේ නැසෙහෙ තිරවේ එකමුගේ හේව මෂවරා දී ඒ මගුන් එක් හේව මගන් එළුමුට්ටක මසෙක්ක කොද දිනු එහෙම වෙ බයම් වෙ ෆාමිවනි ජෙහිලුම් වා මගහම් තෝගා වෙස් මිසාලක බය ෆහර බය වෙදින්ගි කුරිමතිගා আদি වෙදියකි මිසාලක වරන් හරුකෂි විත් බේනුන් කුරා මීහුන්ගේ වාහක යහා ෆසෙහින් කබූල් නුකුරා කහල මීහුන් කම වනි නම කොම්මෙ කොම්මෙ මීහක ජෙහිලුම් වාන এ වෙදියගි කුරිමතිගා හේ වාහකේ මුලලා නමෂරා আদি আদি এ වෙදියකු හේ මගන් එළුම් මට්ටකා මසෙකෙත කොද්දිනු එකහල හාලෙත් තුගා වෙස් මී වර මුහිම්මු කමකේ ඒ එපද වෙරින්න වෙස් හේ මගු දෙක්කෙමු ගොතුන් හග්ගු බස් බුනුන් ඒ ඒ වරන් හම වර වර්ගද ජිහාදෙක්ගේ දරජ ලිබිගෙන් දාන කමකේ ඒ වරන් හිවරු ගද වරන් හිම්මෙච්චරි මිහුන්න නෝනි කුරවේන කමෙන් නෝනේ එපද වෙරින්ගේ කුලිමතිග හේව බහෙ බුනෙලු
1: එහෙම මම අල්ගොන් මෙන් මියතුගේ ප්‍රෝග්‍රෑම් ග මෙවාහක දක්කාලි වර මුහිම් මෞලුවක මල්ගොන් දෙකින අල්ගොන් මෙන්ගේ මියතුගේ හම හොරිහා රයිතුම් සදි මි আদি වෙරින් වස්තත විස්නා වඩාග තු මුහිම් වෙරින්ගේ රයිතුම් හක්කුතක රක්කා තෙරුමා එවරින්ගේ කංකමා මත ෆරුවා කොඩ කුරුන් නැහි වෙගෙන් වාකන් දෙම් ಹರಾಮೆ ದತ್ತ ಮಿ ಬಾಬುಗ ಮಿ ಬಯಂಕುರೋಫ ಕಂತತ್ತೋಗತಿರಿಗ ವೆರಿಂಗ್ ಎಬೇಮಂಗ ರೈತುನ ಓಗಾತಿರಿ ಮಡುಮಾತಿರುಮ ಶೈವರಿನ ನಸೇಹತ್ತಿರುಮ ಅಮರು ವೈವಿಗೆಂ ವುಮ ರೈತುನ ಅನಿಯಾ ವೆರಿವುಮಾಯಿ ಖಿಯಾನತ್ತಿರುಮ ಇವರಿಂಗ ಕಂಕಮಾಮದ ಫರುವಾ ಕೊಡಕುಂ ಇವರಿಂಗ ದಿ ಬೇನಂತ ಗಾಫಿಲ್ ಉನ್ ನಹಿ ವೆಗೆಂ ವಾಕಂ ಮಿ ಗೆನ ಸೋನ್ ಶೇಹಸ್ತಿ ಬಯಂಕೊ ದೆವಿ ಗುತ ದೆನ್ ಅಳುಮಂಗೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಾಲಮ ಮಿ ಮೌಲೂಗ ಹಾಸುಗೊತೆಗ್ಗ ಮಿಯದುಗೆ ಮುಚ್ತಮೋಗ ವರ ಅಳ್ಗೊಂಡ್ಮೆನ್ನ ಹಿಂಗೆ ರಾಜ್ಯಗ ವೆಸ್ ಮುಚ್ತಮ ಬಲಾರ್ಗ ವೆಸ್ ಅಳ್ಗೊಂಡ್ಮೆನ್ನ ವರ ಮೀ ಕಂಕಂ ಫಸೇಹ ವೆಫ ನೋತ ಫಹಿ ವೆಫ ವಿಷ್ಣುಂತ ಎಮಿಹಕು ಬೇನು ಗೊತ್ತಕ ಫಾಳ್ ಕುರುಮಗೆ ಖ್ಯಾಲ್ ಫಾಳ್ ಕುರುಮಗೆ ಇದನ್ನೇ ಇಹ್ತಿರಾಮ್ ಕೊಡು ಕುರುಮಗೆ ವೆಸ್ ಬಾಕಿ ಹುದೂದೆನ್ನತಿ ಎವೆಸ್ ಗೊತ್ತಿಗೆ ಕಂಕಮ ನುಬೆಲಿ ವರ ಮಿನಿವಂ ಗೊತ್ತಿಗೆ ಅಳ್ಗೊಂಡ್ಮೆ ಏ ಅಳ್ಗೊಂಡ್ಮೆ ಬೇಫ್ರುನ್ನ ಮಿ ಎಬೇಫ್ರುಂಗ ಜಿಮ್ಮಾತ ಫುರಿ ಮೆ ಅದಾ ಕುರುಮಗ ಎಹಿ ತೆರಿಕಂ ಹೋದ್ದೆ ಮಟ್ಟಕ ಹಮ ಹಮ ಉಸೂಲ್ ತೋತ ತಂಫೀಸ್ ಕುರೆವುನ್ ದಿಯುಂ ವರ ರಕ್ಕಾತಿರುವಂ ದೆನ್ ಫರ್ವಾ ಕುಡ ಕುರುಂ ಏ ನಹಿ ವೆಗೆ ವಾ ಕಮಕಮ ಪ್ರೋಗ್ರಾಮ್ ವಡಾನ್ ದೆ ವಿತಿ ಡಾಕ್ಟರ್ ಜಕರಿಯಾ ವರ ಪೊಟ ಶುಕ್ರಿಯಾ ಅಂಗಿತ.

කොම්මෙ නෆ්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.

0: ගඩින් ෆතිහ් හතර ගඩි 30 මිනිට් මේ දිවි රාජ්‍යයේ ගඩු.
1: හිදායතුගේ මගුදායතු